0: 3ZZ 92.3 FM. මේ 3ZZ ගුවන්විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
1: ආයිබෝවන් සුභරාත්‍රියක්. ඔබ දැන් එක්ව සිටින්නේ 3ZZ ගුවන්විදුලියේ සිංහල අංශයේ මෙවන සඳතරුත් සමගින්.

0: බ්‍රහ්මාසේ තුන්වෙනිදා බ්‍රහස්පතින්දා ලබන ඉරිදා දින ලෝක පියවරුන්ගේ දිනය ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් සමරනවා. කලිනුත් අපි පවසල ඇති අපිට නම් 365 දවසම පියවරුන්ගේ දිනය මවවරුන්ගේ දිනය වෙනවා. කාර්යබහුල ජීවිතයක් ගත කරන බොහෝ පිරිසකට තම මව පියා බලන්නට යෑමට හැකියාවක් නැති වෙනවා. සමහර විට ඔවුන් ජීවත් වන්නේ විදේශගතව. එවන් අයට වසරකට එක් වතාවක් තම පියා බලන්නට යන්නට උදව් උපකාර කරන්නට ඔහු සමග සතුට සාමිචී කතා කරන්නට අවස්ථාව උදා කරලා තියෙනවා. ඉතින් අපි ලබන ඉරිදාටියේ දෙන ලෝක පියවරුන්ගේ දිනය වෙනුවෙන් සීලව පියවරුන්ට උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද සදතර තුලින් ඔබ හා එක්වන මම ධර්මපාල කොටිකාරගේ සුපෘදු සෙනහතෙන් යුතුව පිළිගන්න මෙත්‍රී වෙත සොඳුරු හෝරාවක් ඔබ හා ගත කරන්නට ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පනාව.

පවුලක දූදරුවන් හට ආරක්ෂාව රැකවරණය ලැබෙන්නේ පියාගෙන්. තම ආදරය එළිපිට දැක් නොවත් ඔහුගේ හිත තුළ හෘදය තුළ දරු සෙනෙහස පිරීලා තිබෙනවා. මවමෙන් ඒ ආදරය ඔවුන්ට පෙන්වන්නේ නැහැ. කේතුර ඉවුම් පෙම් වැඩ කටයුතු මව විසින් සිදු කළත් ඇයට දරුවන් ලබා දෙන්නේ පියා විසින්. පියාගේ දාඩිය මහන්සිය තුලින් එම පවුල ආරක්ෂා වෙනවා. මවවරුන් ලොව පුදු වෙන පවුරුන්ට බුද්ධත්වයට පත්වීමට මුල්ම විවරණ ලබා දෙන්නේ පියා විසින්. දරු සෙනෙහස පිළිබඳව මේ ගායනා කරන්නේ විශාරද දීපිකා පියදර්ශිනි පීරිස්. කරුණාදාස සපතන්ත්‍රිකේ ගීත නිර්මාණයක් සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයන්.

මව සඳක් නම් හේව විසින් එළිය ලබා දෙනවා. ඒ සෞම්‍ය එළිය ලොවට ලැබෙනවා. ඒ වුණත් හිරු වෙනුවෙන් එහෙම නැත්නම් පියා වෙනුවෙන් ගුණ ගායනා කළා මදි. එසේ කියන්නේ මාල්නී ජයරත්නයන් විශාරද TM ජයරත්නයන්ට ගීතයක් රචනා කරමින්. ගීතයේ සංගීතවත් කළේ ආචාර්ය රෝහණ විජිත සිංහයන්.

0: මේ 3ZZZ ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
1: ආචාර්ය සුජාතා අත්තනායකයන් විසින් ගායනා කරන මම පියගුණ ගීතේ සීලෝ පියවරුන්ට උපහාරයක් වේවා. ගීතයේ පද රචනය ආචාර්ය අජන්ත රණසිංහයන්, සංගීතවත් කළේ සංගීතවේදී සරත් දසනායකයන්.

අද සමාජය තුළ අවුරුදු ගණන් පෙම් සම්බන්ධතා පවත්වලා විවාහ වුණාට පසු වෙන් වෙලා යනවා. ඒ වගේම තවත් සමහර අය යෝජනා සහිත විවාහ වලින් වෙන් වෙලා යනවා. ගීත රචක සෝම්පාල ලීලානන්දයන් විසින් මේ ලියා තබන්නේ එවැනි අයට පාඩමක් ලෙස අපිට ආදර්ශයක් ලෙසත් සිතට ගත යුතු කාරණයක් සම්බන්ධයෙන්. එහෙමනම් සැර යටින් අපි යැවෙන තුරා එකට ඉඳිමු සංසාරයේ අවසානය වන තෙක්. ගීතය ගායනා කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සහ ගායක විජේ කුමාරතුංගයන් සමගින් විසරද චන්ද්‍රලේඛා පෙරේරා ගායිකාව විසින්. ගීතයේ සංගීතවත් කෙරේ සරත් දසනායකයන්.

දාපු හමුවෙන්නේ කියලා. අපි මෙසේ හමුනෙ විට ඊවලුනින් දැනගත්තොත් අපිට කරදර ඇති වෙන්න පුළුවන්. අහිංසක ආදරයක් පිළිබඳව විසරද ශෛලි වෛද්‍යන්තයන් විසින් රචනා කොට සංගීතවත් කොට ගායනා කොළඹනවා.

පෙරදිගේ ලෝකයේ දැවලන මුතු ඇට ලෙස හැඳින්ලිව අපේ මව්බිම ගැන මේ දේශාභිමානී ගීතය ලක්ෂ්මන් පෙරේරා සූරීන් අතින් ලිවුණා. අපගේ හෙළගී කෙතකට සුන්දර ගීත රසක් ගායනා කළ ප්‍රවීණ ගායනී ශිල්පිනී අමිතා වැලිසිංහ ගීතය ගායනා කළා. සංගීතයේ වික්ටර් දළුගම සූරීන්ගෙන් සැපවුණා.

ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්. සඳතරතුලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගෙනෙන ශ්‍රී ලංකාවේ තොරතුරු 22 වෙනි සංශෝධනය පිළිබඳ පෙත්සම් විභාගය ආරම්භේ. විභාගය රාත්‍රී 10:30 ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනා අධිකරණයේ විනිසුරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සන්තෝතිරේට පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 67ක් විභාග කිරීම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයක් විසින් දැන් සිදු කරගෙන යනවා. අගමිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විනිසුරු මණ්ඩලයේ සෙසු විනිසුරුවරුන් වන්නේ අචල වේලපුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් හා ගිහාන් කුලතුංග යන මහතුරුන්ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා, අභියාචනා අධිකරණ විනිසුරුවරුන්ගේ වයස අවුරුදු 63 සිට 65 දක්වා දීර්ඝ කිරීම සඳහා වූ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුපත අධිකරණ ඇමති හර්සන නානායක්කර විසින් අගෝස්තු 18 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. සංශෝධන පක්ෂ හා විපක්ෂ, දේශපාලන පක්ෂ සංවිධාන වලින් පෙත්සම් 67ක් ඉදිරිපත් වී තිබෙනවා. ආරම්භක දිනයේ මෙම විභාගය රාත්‍රී 10:30 පැවතුණා. මෙම පෙත්සම් පිළිබඳ විභාගය සති 3ක් ඇතුළත අවසන් කොට එහි තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයාට හා ජනාධිපතිවරයාට යෙවීමට නියමිතයි. ඊයේ 21 වෙනිදා අලුයම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා. ප්‍රවීණ ගායක අභාවප්‍රාප්ත මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයා වූ ප්‍රියංකර, ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා මහත්මියගේ ස්වයං පුරුෂයාය. කලක් රෝගාතුරව සිටි ප්‍රියංකර පෙරේරා මහතා මේ යන විට 64 වියේ පසු වූවා. සුපුන් සඳක් සඳුන් ගසේ සමන් වැලක්කේ තීලා, සිකුරුලියා, අගාධ සාගරය ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඔහු ගායනා කොට තිබෙනවා. වනජීවී අවසර නැතුව වගාලිඳක් කැපූ දමිත් පොන්සේකා අත්තලංගුවට, සීගිරිය අබේ භූමියේ පුජ්ජලක ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරයන් නොගෙන වගාලිඳක් කැපීම හා ගස් කැපීම යන චෝදනා යටතේ ප්‍රවීණ චිත්‍රපට නළු අභාප්‍රාත

0: ගාමිණී පොන්සේකා මහතාගේ පුත් දමිත් පොන්සේකා ඇතුළු තිදෙනෙකු සීගිරිය වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස සමග වගාලින්ද කැපීමට යොදාගත් ඩෝසර් යන්ත්‍රයක් ලොරියා කාට ඇක්‍රයද්ද කපන ලද ගස්වල දැව කඳන්ද අත්අඩංගුවටගෙන තිබුණා. සීගිරි අභයභූමියේ කිසියම් කැණීමක් හෝ දැව කැපීමක් හෝ ඉදිකිරීමක් හෝ සිදු කරන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවසරය ගත යුතු බවත් සැකකරුවන් එසේ අවසර ගෙන නැති බවත් සීගිරිය වනජීවී කාර්යාලය පවසනවා. සැකකරුවන් වනජීවී නිලධාරීන්ට පවසා ඇත්තේ පෞද්ගලික ඉඩමක් නිසා තමන් එම නීතිය පිළිබඳව නොදනුවත් වූ සිටි බවයි. දමිත් පොන්සේකා ඇතුළු සැකකරුවන් පෙරේදා දඹුල්ල මහෙස්සාස් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා. ජනප්‍රිය නිරූපණ ශිල්පී චූලා පත්මේන්ද්‍රගේ මරණය සැක සහිත බව මව කියයි. ජනප්‍රිය නිරූපණ ශිල්පිනි චූලා පත්මේන්ද්‍ර මහත්මිය පිළියන්දල වැවල ප්‍රදේශයේ නිවසක ඇඳක් මත මියගොස් ඇති අතර ඇගේ මරණය සැකකයට බව චූලාගේ මව පිළියන්දල පොලිසියට පැමිණිලි කොට තිබෙනවා. වත්තරමුල්ලේ හෝටලයක පැවැත්ලේක පැවති සාදයකින් පසු ඇය සිය පෙම්වතා බව කියන පුද්ගලයෙකු සමග සඳුදා අලියම පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට පැමිණ නිදා සිටියේදී මෙසේ මිය ගොස් ඇති බව පොලිසිය පවසන්නේ. චූලා පත්මේන්ද්‍ර තම නිවසේ ඇඳක් මත මුණින් අතට නිදා සිටිය බවත් ඇගේ පෙම්වතා පැමිණ අවදි කිරීමට තැත් කළත් එය අවදි වී නැහැ. පසුව ඔහු ගිලන් රථයක් ගෙන්වා කළුබෝවිල රෝහලකට යවා තිබෙනවා. එහිදී ඇය මිය ගොස් ඇති බව එළිවී තිබෙනවා. චූලාගේ මරණය පිළිබඳව පෙරේදා කළුබෝවිල රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් ඇති අධිකරණ වෛද්‍යවරයා මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශ කොට සිරුරේ කොටස් කීපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස පොලිසියට නියෝග කළා. 46 චූලා පත්මේන්ද්‍ර මහත්මිය ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනියක් රංගන ශිල්පිනියක් හා මෝස්තර පුහුණුකාරියක ලෙසත් කටයුතු කළ අතර ටෙලිනාට්‍ය හා මියුසික් වීඩියෝවලද රංගනයෙන් දායක වී ඇති බවයි සහෝදර නිලියම් පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 75යි. ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 75 වන සංවත්සර උත්සවයේ ඊයේ එනම් 21 වෙනිදා සවස ජයවර්ධනපුර මොනාත් ඉම්පීරියල් හෝටලේදී පැවැතුණා. පක්ෂයේ සභාපති නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට දේශපාලන පක්ෂ රැසකර නියෝජිතයින් හා විදේශ ස්ථානාපතිවරුන් රාශියක් පැමිණ සිටියා. ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතයව සපයන ලද පුවත් ඇසුරෙන් තොරතුරු ගෙනා මම ධර්මපාල කොටිකාරගේ ආයුබෝවන්.
1: මේ ත්‍රිචබල් සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.1 දශකයන කාලී පිළිබඳ ස්වාමි පුරුෂයෙකුගේ හිතට දැනෙන සිතිවිලි පිළිබඳ ගීත කීපයකට. ඉතින් අප අද අදහස් කළා ස්වාමි පුරුෂයා පිළිබඳ භාර්යාවකගේ සිතට දැනෙන අදහස් පිළිබඳ ගීත කීපයක් ඔබ වෙත ගෙනෙන්නට. යොවුන් ආදරය, විරහව වගේම අඹුසැමි ආදරය පිළිබඳ ලියවුණ ගීත රාශියක් අප ගීත ශ්‍රේෂ්ඨිය තුළ තිබෙනවා. අඹුසැමි ආදර සම්බන්ධතාවය මුලින්ම ආරම්භ වන්නේ විවාහය සමගින්. කලින් පින්මතුන් ලෙස කාලය ගත කළාය වගේම යෝජිත විවාහවලින් එක්ුණ භාර්යාවන් හා ස්වාමි පුරුෂයන්ද සිටිනවා. කෙසේ වෙතත් නීත්‍යානුකූල විවාහ වීමෙන් පසුව එක කැදැල්ලක ජීවත් වීමට පටන් ගන්නවා. අද අප ඔබ වෙත ඉදිරිපත් කරන පළමු ගීතින් කියවෙන්නේ එසේ විවාහ ගීසගත් යුවළකගේ භාර්යාවගේ හිතට දැනෙන අදහස් පිළිබඳ ලියවුණු ගීතයක්. තම දෙමාපියගෙන් මෙතෙක් කල ලැබුණු සෙනෙහස ඉදිරියට තම ස්වාමි පුරුෂයාගෙන් ලබා ගන්නට හැකිවෙයි ඇයි විශ්වාස කරනවා. ඉතින් අහලා බලන්න. දයාද අල්විස්ගේ පද රචනයකට අනුව එච්.එම්. ජයවර්ධනගේ සංගීතය සමග මුසුකට මේ ගායනා කරනු ලබන්නේ නිරංජලා සරෝජනී. විවාහ පළමු දින සිට ඔහු තම ඉටු දෙවි ලෙස සලකන්නට ඇය සූදානම්.

නිවසේ වැඩ කටයුතුට දායක වන ගෘහණියකට තම ස්වාමි පුරුෂයා නිවසින් බැහැරව සුපුරුදු රැකියාවට ගිය පසු ඉතාමත් හුදකලාවේ නිවසේ ගත කරන්නට සිදු වෙනවා. එවන් අවස්ථාවල ඇයට දැනෙන පාළුව වචනවලට මුස්කරන්නට ඇය සමත් වෙනවා. දීවර කර්මාන්තය කියන්නේ තරමත් අවදානම්කාරී රැකියාවක්නේ. තම ස්වාමියා මුහුදෙක සිටින අතර ඔහුට ආශිර්වාද කරමින් ඔහුගේ ආරක්ෂාව ගැන සිතමින් ඇය පසුවන්නේ හුදෙකලාව සමග දැඩි අවනිශ්චිතතාවයකින්. මුහුදේ නැගින සුළු කුණාටු විදුලියක් වුණු තද සුළං වලින් තම ස්වාමියා ආරක්ෂා කොට පසුදින උදේ කරදරයක් නොවී කිදිර පැමිණේවයි ඇය ප්‍රාර්ථනා කරනවා. විශාරද අමර රණතුංග විසින් ගායනා කරන ලද මෙම ගීතය රචනා කර ඇත්තේ ආචාර්ය අජන්ත රණසිංහ. සංගීතවත් කොට ඇත්තේ විශාරද දයරත්න රණතුංග විසිනි.

අපාද කතා කරමින් සිටියේ අඹ සැමියන් අතර ඇති දැඩි බැඳීම පිළිබඳ භාර්යාවකගේ සිත තුළ ඇතිවෙන අදහස් පිළිබඳ ලියවුණ ගීත කීපයකටනේ. අප මීළඟට ගෙනෙන ගීතිනුත් කියවෙන්නේ භාර්යාවකගේ සිතේ තම ස්වාමි පුරුෂයා පිළිබඳව දැනෙන සෙනෙහස ඉතා මැනවින් ප්‍රකාශ කරන අයුරේ. තම දෙමව්පියන්ගෙන් ලැබුණ ආදරය, දයාව, කරුණාව තම සැමියාගෙනුත් ඒ විදිහටම ලැබෙනවා නම් ඒ කොතරම් අපූර්වද. පියෙකුගේ ලැබි බව හා මවකගේ මුතු බව ඔහු තුළින් ඇය දකිනවා. නැසේගේ ප්‍රවීණ නිවේදිකා කුසුම් පීරිස් මහත්මියගේම පෞද්ගලික අධ්‍යක්ෂීමක් අසලින් ලියන ලද මේ ගීතයේ සංගීතය ෂිල්ටන් පෙරේරා ගායනා කරන්නේ රූපා ඉන්දුමතී.

පියකු විසින් තම දරුවන්ට උදාර වූත් අසීමිත වූත් මවට දෙවෙනි නොවන ආදරයක් දක්වනවා. තමාට අහිමි ලෝකය තම දරුවන් රජකර වීමට දෙහසෙන මනුලොව සුරුදින් වන පීඩවලට පියවරුන්ටයි මේ ගීතය උපහාර. ගීතය සංගීතවත් කර ගායනා කරන්නේ අසංක පියමන්ත පිරිස් විසින්.

ගීත විප්‍රාවට මිනිසුන්ගේ පත්ගති කියා පවන්නවා. නව ආරයකින් ගීත ගයන උපාලි කන්නංගර ගායකයා ගීත නිර්මාණය කර ගායනා කළා.

0: ඔබගෙන් සමුගෙන එන ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සායෙන් මහේන්ද්‍ර කාලිංග මුදලීපි. වැඩසටහන සම්පාදනය කර ඔබගෙන් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගෙන් සමුගෙන යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.